තිබුණ වුණා. ඉතින් අද ඔබ අප හමුවන්නේ සැප්තැම්බර් මාසේ, ඒ කියන්නේ 9 වෙනි මාසේ පළවෙනි හමුවීම විදියට. 2025 අවුරුද්දේ මාස 8ක්ම අපි ගෙවලා දැන් අපි 9 වෙනි මාසයට තමයි පාතබලා තියෙන්නේ. ඉතින් කාලය ගෙවී යාම අරුමයක් නොවුනත් ඔබට මදක් හැරී බලන්නට පුළුවන් ඔබ 2025 වසර ආරම්භයේදී ඔබ ජීවිතයට එකතු කරගත්ත ඉලක්කවලට ඔබට යාමට හැකියාව ලැබුණද කියලා. එහෙම ඇත්තටම ඉලක්ක කිහිපයක් ඔබට තවමත් ඉතුරු වෙලා තියෙනවා නම් ඇත්තටම මම හිතන්නේ දැන් හොඳම කාලය තමයි. ඔබට තව මාස 4ක් තියෙනවා. ඒ මාස 4 ඔබගේ කාලය මනආයුරින් කළමනාකරණය කරගෙන ඔබට පුළුවන් වෙනවා මේ ඔබගේ 2025 අවුරුද්දට ඔබගේ ජීවිතේ එක් කරගත්ත ඉලක්ක වෙත ඔබගේ සිහින වෙත ගමන් කරන්නට. ඉතින් අද මම මේ සහෘද අඩපෑට එකතු කරගත්ත ගායකයා ගැන යමක් කියනවා නම් ඉතාමත් සුන්දර ගීත බොහෝමයක් ලාංකීය ගීත ශ්‍රේෂ්ඨයට එකතු කරපු මෙම ගායන ශිල්පියා දශක කිහිපයක්ම ලාංකීය ගීත දර්ශකවල ඉහළම තැන වැජමුණා කියලා කිව්වොත් මානිවැරදි. ඔහු තමයි සෝමතිලක ජයමහා චුරින්. අපි ඒ මාතාගේ ගීතයකට යොමු වෙමු.

ඉතින් එම ගීතේ තිබුණු තවත් විශේෂත්වයක් තමයි එම ගීතයට පදවැල් සහ සංගීතයද සපයලා තියෙන්නේ සෝමතිලක ජයමහා විසින්මයි. ඉතින් අපි මීළඟට තවත් සෝමතිලක ජයමහාගේ ඉතාමත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් එම ගීතයට සහාය ගායනයෙන් සම්බන්ධ වුණේ සමිතා මුදුන්කොටුව මහත්මිය විසින්. ඉතින් මෙම ගීතයේ පද රචනය සහ සංගීතය සපයලා තින්නේ සෝමිතිරක ජමහා මහතා විසින්මයි. ඉතින් අපි මීළඟට තවත් සුන්දර ගීතයක් වෙත යොමු වෙමු.

ඉතින් එම ගීතයටත් පද රචනය සහ සංගීතය සපයලා තියෙන්නේ සෝමරත්න සමාවන්න සෝමතිලක ජයමහා මහතා විසින්මයි. ඉතින් මම ඊළඟට ඔබ වෙනුවෙන් තෝරාගත්ත ගීතයත් ඉතාමත් සුන්දර ගීතයක්. එය පොඩි දුවගේ කියලා තමයි එම ගීතය නම් කරලා තියෙන්නේ. අපි එම සුන්දර ගීතයට යොමුයමු.

ඉතින් එම ගීතයේ සුවිශේෂත්වය තමයි එම ගීතයට පද රචනය සපයලා තියෙන්නේ සුනිල් ආරිරත්නයන් විසින්. ඒ වගේම සංගීතය සපයලා තියෙන්නේ රෝහණ වීරසිංහයන් විසින්. මම ඊළඟට ඔබ වෙනුවෙන් තවත් සුන්දර ගීතයක් තෝරගත්තා. අපි එම සුන්දර ගීතයට යොමු වෙමු. කුසුම් පිපි

ඉතින් එම සුන්දර ගීතයට ගී පද රචනය සහ සංගීතය සපයලා තියෙන්නේ ජෝර්ජ් පල්ලෙවත්ත මහතා විසින්. මා ඊළඟට තවත් සුන්දර ගීතයක් ඔබ වෙනුවෙන් තෝරගත්තා. ඒ තමයි ආදරයේ උණුසුම ළඟ.

සංගීතය සපයලා තියෙන්නේ අමරසිරි පීරිස් මහතා විසින්. ඉතින් ඒත් එක්කම අදත් ලක්කඩ සහෘදාට පැයට වෙන්නුණු කාලය ක්‍රමයෙන් ගෙවිගෙන යනවා. නැවතත් දෙසතියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට මා ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුභ රාත්‍රියක් වේවා.